ඔහුනිය වස් විදවාදම නුවදිහ එකෙන් මෙගහට් දිවෙහි FM ටියුන් කොන්දම්මා.

0: මීස්තකුන්නේ හමකශ්වරුම් තිමංකලේග ෆානී තිය බෑමීහුම් එම්මෙන්ග ගාත අල්له ෆොනුවි රසූලායි එකලාගේ උඩුතකායි බිමුගේ වෙරිකං එකලාගේ මිල්කුවෙ වොඩිගෙන්වා රස් කලාගේ එකලාගේ මෙනුවී ඉලාහකු නුවේ දිරුම් වනී වෙස් අධි මරුගන්නවනී වෙස් එකලාගේ ෆහෙ අල්ලෝහෂායි උම්මිය නබියා කම්ගාවා එකලාංග රසූලාය තිබෑමීහුන් ඊමාම් වාශ එකල එගෆානී අල්ලෝහෂායි එකලාංග බස්ෆෘතක ඊමාම්වෙ වඩාගන්නවා නබියාය අධි තියබෑමීහුන් එකල එගෆානත් තබා වාශ එයි තිබෑමීහුන් තෙදුමගු ලිබිගතු මට්ටකයි.
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එකෙ මෙගහර්ට්ස්.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

දෙං ඒග තෙරෙන් අනියාවරී මීහුම් ඒවරෙන් නක් කියාශයේ එංගෙවුණු බස් එනුම් බහක බදල්කොෆ්ුවේ දෙං ඒවරෙන් අනියාවෙරිව උළුණුකම්ග සබවුන් තිමන් රස්කලාගේ ඒවරෙන්ග මච්ච උඩුන් අජාබෙ ෆුණුවීමේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: स्पोर्ट्स बीट, स्पोर्ट्स बीट।
1: නොදේ එක මෙගහට් ේෙම මි ඩි ර ම ද ස්පෝට් පිට මේ මුනි ුයි ිල්ම්ග තෙරෙන් කුලිවරගේ දායින හරක ඇතිර රඇතවගේ දායිනහගේ වාහගතක අමිල් දිරුන්ගේ වාහකත එහුන් තෙරි හමේ කෙනස්තිනම කුරියගෙන්ද ප්‍රග්‍රම දෙ මේදගේ ප්‍රග්‍රම්ගේ මෙහමනකි ෆෙතුන් තෙරිය අසියන් දෙමියති එහුන් තෙරින්ගේ සුවල් මි බැ මි ඒක ගොෙක් ගොතුන් එහුන් තෙරින්ගේ රාතුන් දිබි වා සුවල්ත ගෙනස් තේබේ තයියාරු
2: නබ
3: ehun teringe suwa
1: furtama suwa ziyana emme miru keumaki ko baheyi
2: mamma da keum
1: mamma kakkani kochen emme miru ko ziyana
2: shabaruma
1: den ziyana visura kakka engeta
2: lamba
1: enge kochen emme miru ko kakka leveni
2: noodles
1: noodles ए एमन वेसे गेन द ज्यान कक्का को त नूडल्स कक्का ने गेने मुली हम ता फातो रेसिपी एंगे
2: लंबा
1: ठीक रह बलन ता मिजे हुनी देवने सुवाएंगे ज्यान हॉबी कुरा कांते ता की को पा है ये
2: गेने फोटो नगा कांता कुरन
1: मि हारो सुई में नुनु फेनो नम फोटो ने गुम गे दायरा इन ता फेन तिम वने सुवाल इंगे एमे फुरतमा मुबारातक पावेरी वि दुओ के एहसास ता की को पा है
2: ero ara serious nunda den mama majala jahali den fahun
1: kom mubaraten ei eme furta ma baverwi
2: sida em puna karne ga ekbar kuderu vima
1: kudairu baverwi mubaraten ei ziyan hama fatala hitun hama fatal mubarat e mubarat e viswane nibun
2: no no nibe
1: tajriba eta e visto
2: ah ne kamara hinga majum eka mubaje unima
1: ei feshumaki hatar bone sual inge ගේම් බේර නිකුන්නේර කොම්මෙහෙන් වෙස් ගෙන්දෙන් ජෙහේ තිනෙච්චකි කොබාහි
2: ෆෝන තල්දණිය පව බෙන්ක
1: පෙතුන් නගා ෆදෙන් එම්මෙ කමුදනි කොන්කුලි වරෙන් හෙ මි එම්මෙ ෆහොස්වා
2: ෆුට්බෝල්
1: පෙතුන් ෆියව මූදු ගෙහෙන් කුලි වරෙන් ඔන්නානිත
2: ලම්බ
1: කොන්කහල් කුලි වරත
2: වෝටර් පෝලෝ
1: වෝටර් පෝලෝ ඒකිනේ කුල කුලි වරක
2: එයි හැම බෝලේ
1: මිහා මි බෝලේ කුන් හැම කුලෙන් ජෙනි ගෝල් දෙවිසින්නානි ෆුට්බෝල කුලේ ස්ටයිල් අක් කුලෙනි ජෙනි විසුරක ෆුට්බෝල කුලේ
2: මිහා නොකොළ ස්වයිමෙන් දෙ මච්චලක් තම් ෆොට බෝ කොළු රටින ක
1: ඕකේ එ මනික්කස්ථානි ලවේ කමි ෆර්සිං ග්‍රෙස් ලවේ
2: ලම්බා

0: ජෝෂා ෆෝරියයාක අඩු සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑනද ජිස්මුවිය මේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

0: വൈറൽ വൈബ്.
1: ලිස්ටුක දෙවනෑගම යති 4.49 බිලියන් ස්ට්‍රීම් අයකු ස්ටාර් බොයි. දෙහා සෝලවනාහ රිලීස් කුරිමි ලවේකී ද වීකෙන්ඩ්ගෙ මූඩි R&B ස්ටයිලා ඩාෆ්ට් පංකෙ ඉලෙක්ට්‍රොනික් මියසික් එක්කොල්ලෑගෙන් උපෙද්දි වරත් තෆාතු ජමානී ලවේ. ಮಶೂರುಕಮಾ ಮುಸ್ಸಂದಿಕಮಾ ಕಾಮಿಯಾಬಿಗೆ ಅಂದಿರಿ ಫರಾತಂ ಅಲಿಯಲುವಾಲಾಫವಾ ಮಿಲಾವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಬಿಲ್ಬೋರ್ಡ್ ಹೊಟ್ 100ಗೆ ಎವ್ವನ ವಿಸ್ಕೋದಾಫಾ.

0: නියවස් පිළිවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: රීඩ් අපතු වෙස් රීඩ්.

හමකශවරුන් තිමන රස්කලාගේ ජින්නීනායි ඉන්සීන්ගේ තෙරෙන් ගින බයකු නරකයටකා හෙද්දවීමේ එහිත්තකුන් හක්කුග නුවිස්නේ හිත්තකෙන් එවරෙන්නවේ. අදි එ ලෝතකුම් හක්කො මගු නොදකේ ලෝතකින් එවරෙන්නවේ. අදි එ කම්ෆැත්තකුම් හක්කො අඩු නාහා කම්ෆැත්තකෙන් වෙස් එවරෙන්නවේ. එවරෙන් ගෙරිබකරි ජමල පදේ අදි කියත්ත එත කෙච්චවරවෙස් එවරෙන් මගු ෆුරෙදුම් බොඩේ. එවරෙන්නේ හම වාෆිලුවගම්බා බයිකේ.